මම නීතිය. අපිට තව ජෝතිපාල කෙනෙක් අවශ්‍ය නැහැ. ඒක ජෝතිපාල හිටියේ ඊට පස්සේ අවශ්‍ය ඒ ජෝතිපාල විතරයි. ජෝතිපාල දෙන්නේ අපිට අවශ්‍ය නැහැ. වීරෙන්නෙත් නැහැ. ජෝතිපාල තව ජෝතිපාල බිහි නුනද මේ රට තියන තුරා එච්.ආර්. ජෝතිපාල මේ රටේ සදාකල් හිම රැඳෙනවා කියන එක අපිට විශ්වාසයි.

මාසෙ පෙම් කරන්න ඕනෑ මේ මාසෙ පෙම් කරන්න ඕන අනාගතේ මේක අද උරස්කෝ ඕනෑ කොච්චක් තව කෙච්චු වෙන්නකෝ

I'm

ඒ කන්ද නැතුව බඩට කටට වතුර නැතුව ඉන වටරෙදි කඩක් නැතුව අතන මෙතන හන්දි ගාන කඩේ පිලේ අගුවේ පාරේ ඇවිද ඇවිද ගිය ගිය තන දෙනුම් අහපු කුටි තකාපු කාලේ දෙම් මතක නැත් අනේ කොලේ මක්කරන්ද උඩ පැන්න සොය

සසර සරණ සවුසත් දම් අමාවෙන් සතුස්වා සග පවග සැපත්මදුන් දම් රදුන් දම් සඟුන් සෙවූ පෙරමැදග වනින් මේ තුන්ගෙනේ මුල් කෙමෙන් නම් පතලමැති

0: මොහොතකින් එළඹෙන යුද්ධය
1: නොවන බව පළමුවෙන්
0: ඊට පෙර කලකත් යුද්ධ
1: තිබූ බව පිළිගත යුතුය අප
0: පිළිගත යුතුය අප පිළිගත යුතුය අප
2: අවසන්ව ගිය කල එක යුද්ධයක්
3: එක යුද්ධයක් එක යුද්ධයක්

උස්සියෙන් එකමලේ මස් ඇතත් මිනිහට පිඟන්වලන දෙවිදියක කෑමය.

ගාම්භීර පිළිවෙත් දෙකක් බැව් එකිනෙක පරස්පර එනමුත් උන්ගේ සාමය කුණාටුව පසු පසින් එන සුළඟ වැනි බව දැනගත යුතුය.

0: ඔබගේ යුද ටැංකිය බලගත් වාහනයක් නෑ ගෙනවාද?
1: මහා රුධුවනේ දෙවනක් කරන්න මිනිසුන් දහස් ගණනකට මරු කැඳවන්න
0: අහසුනම එය පදවන්න මිනිහෙක්

සෙන්පතිය සෙන්පතිය, ඔබගේ ගුවන් යානයට සුළඟේ වේගෙන් යා හැකිය හිතූ විට ඇත එක් දෝෂයක් එනම් එතැන. එය නිපදවන්න, එය පදවන්න මිනිහෙක් ඕනෑම නේද?

රැජබෙන්න මිනිහත් හැකිය මිනිහා මරන්න. ඇත ලොකු දෝෂයක් එනමුත් එතන හිතන්නත් ඒ මිනිහට පුළුවන්.

ඇඟ වසාගෙන කොඳු නැති සියලු මිනිසුන් ඇඟ පිලාගෙන